0: ye bom pai onyankopon obo ade a wonam wonsem so na egbo asase yesro wo se domyenyansa ne ahweyi na yemfa nkra wabode ye a wasem se eyi na eye ampa no nyina yesro wo se boyen kayen ho na maye ne abode nyina entena se ewo asondwie mu na msaye so amo trimpo ade di ade amanye
1: en train d'entendre de la langue twi de l'église du Ghana par monsieur Bright Darko, une prière pour la création. Et maintenant nous allons entendre Ashan de Mel de l'église de Ceylon au Sri Lanka, l'église anglicane en Sinhala.
2: Galayana ජලධාරාවක් මෙන් ඔබ වහන්සේගේ ප්‍රේමය අපගේ හදවත් තුළට ගලා එනසේක්වා දෙවිදුනි සේවකත්වයේ හදවතක් අප තුළ නිර්මාණය කළ මැනව මේ සුන්දර මැවිල්ල රැකබලා ගැනීමට ශක්තිය හා ඔබ වහන්සේගේ අනුග්‍රහය අපට දුන මැනව ආමෙන්.
1: Une dernière prière pour la création par Sheila Jordan.
3: We confess that we have not loved creation fully, and therefore we have failed to love you fully. We have failed to hear the cry of Mother Nature. We have turned our back on the beauty you have blessed us with. Forgive us, we pray. Amen.
1: Sheila Jordan de l'Église méthodiste aux États-Unis.